0: Radio Darmstadt. Radadadada.
1: Lanka Radio, deine singerlesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4. 103,4.
2: ජර්මනියෙන් මේ ගුණට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
3: Dreisen Uhr, Sie hören Radio Darmstadt auf 103,4 MHz, wenn Sie uns über Antenne empfangen oder weltweit können Sie auch uns empfangen. Radiodarmstadt.de gibt es auch eine Livestream. Außerdem lankaradio.lk können Sie auch uns hören. Ich grüße Sie in singalesischer Sprache aus Sri Lanka, Ayubowan. Ayubowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Nächste zwei Stunden am Mikrofon Ranjan Dharmaratne. Vasanavanta Damasakata Asiri Samaging Adat Me Gunatekwane Lanka Radio Singala Vedasatana Upata Pulwang Apata Samanden FM Ekasiya Tunai Tasa Mahatra Megahertz Natnam RadioDarmstadt.de Web Adaving Ho Lanka Radio.lk Web Adaving Upata Pulwang Apata Samanden ඉදිරිපෑ දෙක ඔබත් සමග රැඳී සිටින මම රංජන් ධර්මරත්න. Unser Hotline 0615187000. අපේ හොට්ලයින් එක මතක් කරන්න 0161587003. ඒ වගේම ඔබට පුළුවන් අපට ලියන්න info@lankaradio.lk. info@lankaradio.lk. Sie können auch uns schreiben. info@lankaradio.lk. Außerdem kommen Sie unsere Facebook-Seite facebook.com/lankaradio. Auf Facebook-Pitur facebook.com/lankaradio. ඉදිරි පැය දෙක ඔබත් සමග අපි රසබර ගීත රසක් එකතු කර තිබෙනවා. ඔබේ විනෝදය වෙනුවෙන්ම හදවතේ රැඳී ගිය හඬ සංගීතයේ සුවඳින් තෙමි. අද අපේ ගුවන් විදුලි තරංගයේ සෙමින් විවෘත වෙන්නේ අපෙන් වෙන්ව ගියත් අප අතර සදාකාලිකව ජීවත් වෙන අමරණීය ගායකයන්ගේ සංගීතයට ගෞරවයක් ලෙසින්. ඔවුන්ගේ හඬ, ඔවුන්ගේ සුරාව, ඔවුන්ගේ ගීත අපේ මතකයේ සදාකාලික සංගීත සෙරනාඩ් එකක් ලෙස රැඳී පවතිනවා. ඒ නිසා අද ඉදිරි පැය දෙක තුළ ඔවුන්ගේ කෙටි හැඳින්වීමක් සමග ඔවුන් අපට තිරණය කළ අමරණීය ගීත කීපයක් සෙමින් සෙමින් ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම් කළා. කාල සීමාව නිසා සියලුම ගායකයන්ගේ ගීත එකවර ගුවන්ගත කළ නොහැකි වුවත් අපේ ඉදිරි වැටසටහන් වලදී අනෙක් සියලුම ප්‍රියතම ගායකයන්ගේ ගීතද ඔබ වෙත රැගෙන එන්න අපි වග බලා ගන්නවා. එහෙමනම් හඬ වැඩි කරන්න, හදවත විවෘත කරන්න අපෙන් වෙන්ව ගියත් සදාකාලිකව ජීවත් වෙන ඔවුන්ගේ සංගීතයට අද අපි ගෞරවයෙන් නමස්කාර කරමු. මේ පළමු ගීතය

ගුණදාස කපුගේ 1945 සිට 2003 වසර දක්වා ශ්‍රී ලංකා සංගීතයේ අතිශය සංවේදී ගැඹුරු හා කලාත්මක ගායකයෙකු ලෙස ජන හෘදයට අමරණීය වූ කලාකරුවෙක්. ඔහුගේ හඬේ තිබූ විලාසිතාව, දුක, සෙනෙහස, ජීවිතයේ සත්‍ය සංගීතය තුලින්ම ප්‍රකාශ වුණා. 1970 දශකේ පුරා ජනප්‍රිය ගායකයෙකු ලෙස ඉහළට පැමිණියා. ආදරේ මම ඔබට, ඇය දුර ගියේ දැවෙන හදවත, ආදරේ නුඹටයි වැනි ගීත ඔහුගේ නාමේ අමරණීය කළා. ඔහුගේ ගායන ශෛලිය ගැඹුරු සංවේදී සහ කව්‍යමය රසයෙන් පිරී තිබුණා. ගීත නිර්මාණය, සංගීත අධ්‍යාපනය, සංගීත අධ්‍යක්ෂණය සහ වේදිකා කලා තුළ ඔහුගේ දායකත්වය ශ්‍රී ලංකා සංගීතයට විශාල සම්පතක්. ගුණදාස කපුගේගේ ගීත අදත් අහන විට සිතට ගැඹුරු රසයක්, ජීවිතයේ සත්‍ය සහ අමරණීය සංගීත සුවඳක් ලැබෙනවා.

1000 නමසිය 44 සිට 2022 දක්වා ජීවත් වුණ ශ්‍රී ලංකාවේ බයිලා රජා ලෙස ප්‍රසිද්ධ වූ දෙස්මන්ද සිල්වා අතිශය ජනප්‍රිය ගායකයෙක්. ඔහුගේ උණුසුම් සතුටු නිර්මාණ නර්තනමය ශබ්දයත් වේදිකාවේ ඇති වූ විලාසිතාවත් නිසා ඔහු දශක ගණනාවක් ජන හෘදයට ආදරණීය වුණා. සයිප්‍රස් කොල්ලේ මල මල මලේ රෝස මලේ ඔබමා සෙමින් ආදරය වැනි ගීත ඔහුගේ නාමය අමරණීය කළා. ශ්‍රී ලංකා බයිලා සංගීතයට නව ජීවයක් නව රසයක් සහ ජාත්‍යන්තර වේදිකාවලටත් ගෙන ගිය කලාකරුවෙක්. ඔහුගේ ගායන ශෛලිය සතුට සංගීත රසය සහ ජනතාව සමග සෘජු සම්බන්ධයක් ගොඩනගෙන විලාසිතාවකින් පිරී තිබුණා. විදේශයක රැඳී සිටියද ඔහුගේ හඬ ශ්‍රී ලංකාවේ සෑම උත්සවයකම සෑම මතකයකම සෑම නර්තන වේදිකාවකම අනිවාර්ය අමුත්තෙක්. දෙස්මන්ද සිල්වාගේ සංගීතය අදත් ජීවමාන සතුට නර්තනය හා හදවත ළඟාවන රසයක් ගෙනෙනවා.

Marvin Pereira, das sam se hatari sate sita de das dahaya vasara dakwa jeevatuna ohu Sri Lanka janapriya sangeete atishayama priyatama gayakayeku lesa salakena. Ohuge murdu sangvedi hadawatata athuluwana handa nisa 70 80 dasake geetha loke tula vishesha sthanayak laba gatta. Prema geetha sangvedi geetha saha cinema geetha osse janathawage sit dinagat kalakaruwek. ඔබ මාහට දුන් සෙනෙහස සඳ තාරකා පහන් සඳ මලේ මගේ වැනි ගීත ඔහුගේ නාමය අමරණීය කළා. ඔහුගේ ගායන ශෛලිය සරල නිර්මාණශීලී සහ හදවතට සෘජුවම ළඟාවන විලාසිතාවකින් පිරී තිබුණා. රූපවාහිනී සිනමා සහ වේදිකා සංගීතය ඔස්සේ ඔහු ශ්‍රී ලංකා සංගීතයට අමරණීය සටහනක් තැබුවා. Marvin Pereira's ගීත අදත් අසන විට සිතට සුවයක් මතක සුවඳක් සහ සත්‍ය සංගීත රසයක් ලැබෙනවා.

මිල්ටන් මල්වාආරච්චේ ශ්‍රී ලංකා සංගීතයේ අමරණීය සුවරයක් ලෙස සැලකෙන ඔහුගේ මුර්දු දුක සැනසීම මිශ්‍ර වූ ගායන ශෛලියත් හදවතට ඇතුළු වන සුර වීමත් නිසා ඔහු ජනාදරයට විශේෂ ස්ථානයක් ලබා ගත්තා. 70-80 දශකයේ ප්‍රේම ගීතවල රජු ලෙස සැලකුණු ඔහු සඳ පහන් වෙලා ඔබ මා ආදරේ අද හෙට මට හිතෙනවා සඳ තාරකා ගී වැනි ගීත අද ජනප්‍රියයි. ඔහුගේ ගායනයට තිබූ සුවඳ සංවේදී සත්‍ය සරල අනෙක් කලාකරුවන්ගෙන් වෙනස් කළා. සිනමා ගීත, රූපවාහිනී ගීත සහ සංගීත වේදිකාව ඔස්සේ ඔහු ශ්‍රී ලංකා සංගීතයට අමරණීය සටහනක් තැබුවා. ඔහුගේ ගීත අදත් අසන විටට සිතට මෘදු සුවයක්, මතක සුවඳක් සහ සංගීතයේ සත්‍ය රසයක් ලැබෙනවා.

1998 වසරේ උපත ලබා 1991 අපෙන් සදාටම වෙන් වගේ මිල්ටන් පෙරේරා ශ්‍රී ලංකා ගායන ශිල්පයේ අමරණීය නාමයක් ඔහුගේ සංතිමත් විලාසිතාමත් විවිධ රසයෙන් පිරුණු ස්වරය නිසා ඔහු 60 70 දශකයේ ජනප්‍රිය ගායකයෙකු ලෙස ඉහළට පැමිණියා සිනමා ගීත නාට්‍ය ගීත ජනප්‍රිය ගීත සියලුම ශ්‍රේෂ්ඨ වල ඔහුගේ සුවිශේෂී සටහනක් තබා තිබෙනවා අම්මා සිද්ධා සඳ තාරකා පහන් ඔබමා සෙමින් ආදරේ වැනි ගීත ඔහුගේ ජනප්‍රියත්වය තවදුරටත් තහවුරු කළා ඔහුගේ ගායන ශෛලියට තිබූ විලාසිතාව ශබ්ද බලය සහ රසවත් ප්‍රකාශන ශක්තිය නිසා ඔහු වෙනස්ම කලාකරුවෙක් වුණා මිල්ටන් පෙරේරාගේ ගීත අදත් අසන විට එදා ගී රසය ශබ්ද බලය සහ සත්‍ය සංගීතයේ රසය තවමත් ජීවමානයි

1990 අනුහතේ අපෙන් සදාටම වෙන්නුන මොහිදීන් බෙක් ශ්‍රී ලංකා සිනමා ගීතයේ අමරණීය ස්වරයක් ලෙස සැලකෙනවා. විශිෂ්ට ගායකෙක් ඔහුගේ ශක්තිමත් ගැඹුරු හදවතට ඇතුළුවන හඬ ශ්‍රී ලංකා සංගීතයට අලුත්ම රසයක් ගෙන දුන්නා. සිනමා ගීත 300කට වඩා වැඩි ප්‍රමාණයක් වගේම වැඩිම බෞද්ධ බුදු ගී ගායනා කළ ගායකයා ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්. ඉරහාන්ද පාන මලබින්දුවක්සේ සඳ පහන් වෙලා ඇයිදෝ යාළුවනේ වැනි ගීත ඔහුගේ නාමය අමරණීය කළා. ඔහුගේ හඬට තිබූ විලාසිතාව ගැඹුරු ශක්තිමත් සහ සංවේදී බව ජනතාවගේ සිත් දිනාගත්තා. බෙක් ශ්‍රී ලංකා සිනමා සංගීතයේ පුරෝගාමී කලාකරුවා.

Sunil Sant, das haben sie Palo Upatalabai, das haben sie Asuke, Sadhatum, Venuke, Sri Lanka, Sangiti, Purogami, Atise, Gaurete, Patro, Sangita, Nekusaha, Gaike. O Sri Lanka Sangite, Swedesi, Rase, Nava Suravimsa, Nirman, Sila, Tegena, Aik. Single Sangite, Swedesi, Handak, Nava Mampetak, Saha, Satya Rasa, Gena, Pramukha Kalakaru. ඔහුගේ ගීත සරල ගැඹුරු සංවේදීසා ශ්‍රී ලංකීය සංගීතයේම හදවතට ළඟාවන රසයක් ගෙන එනවා. සංගීත අධ්‍යාපනයේ ගීත නිර්මාණය සහ සුරවීම් තුල ඔහුගේ දායකත්වය ශ්‍රී ලංකා සංගීතයේ ඉතිහාසයේ විශාල සටහනක් කළා. සුනිල් සාන්තගේ ගීත අදත් අසන විට ශ්‍රී ලංකීය සංගීතයේ සත්‍ය රසයේ නිර්මාණශීලත්වය සහ සෞන්දර්යය තවමත් ජීවමානයි.

Prince Uday Priyanta, das haben sie hätte, Upatalava, das da, das Sri Lanka, wing Sadhatama, Venwagir, Janapriya Sangite, Atise, Sangwedi, Murdu Hadavata, Atulona Gaike, Kulisse, Jana, Dereta, Adreni, Kalakari. Oge Gita, Tibu, Seneas, Duka, Mataka, Suanda, Sa, Satte, Bai, Nisa, Oge, Handa, Taumat, Janata, Oge, Situra, Jiva, Manai. අනුව දෙදා දසකේ ප්‍රේම ගීතවල විශේෂ ස්ථානයක් ලබාගත් ඔහු සඳවතියයි මගේ මනමාලිය සඳ තාරකා මලේ ඔබ මා හට දුන් සෙනෙහස සඳ මලේ මගේ මලේ වැනි ගීත ඔහුගේ නාමය අමරණීය කළා. ඔහුගේ ගායන ශෛලිය සරල මෘදු සහ ගීතේ හැඟීම් සුජුවම ප්‍රකාශ කරන විලාසිතාවකින් පිරී තිබුණා. ජීවිතයේ අභියෝග අතරත් ඔහුගේ සංගීතය ජනතාවට සෙනෙහස සුවය සහ මතක සුවඳක් ලබා දුන්නා. ප්‍රින්ස් උදේ ප්‍රියන්තගේ ගීත අදත් අසන විට සිතට මෘදු සුවයක් සෙනෙහසක් සහ අමරණීය සංවේදී රසයක් ලැබෙනවා.

නැවත අපි හමුවන්නේ ලබන සතියේ මේ වේලාවට දාව ලිගට ලංකා රේඩියෝ වැඩසටහන සමග එතෙක් ඔබ සැමට ජය සතුට වාසනාව පිරි සතිය අන්තයකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න Wir sind wieder da nächste Woche am Samstag 13 Uhr hier bei Radio Darmstadt mit Lanka Radio Sendung. Ab 15 Uhr gibt es Polizei Radio Sendung Bigos mit meiner Kollegin Elis Pflister. Und wir sind wieder da nächste Woche. Bis dann. Ich wünsche euch allen super tolle sonnige Woche.